0: අමදා බස්ක කිතයේ බබස් මියෝ කනන් කිබ මතප් ලකිතයේ ජිමත් තකොත් කකිකන බස්ක අනං බසයි පඤ්ඤයි දුකා ලිම නජුවන් ගපවුන් බුරුවන් තරුබ කිතයේ ගව මුවාගතන හුකිත්තමනුවා තන අපය නදයි ගසල හලයි තවු අලයි ගව උමයි ගනං මිඳක් තුස බකා සුබ බුරුවන් ගෝද දැජුවන් තුනා ලම යප් ගරීම් පත් සම්පයි ගගයි ලිම මතෝ සතෝ මිනෝ බරු කිතයි ගව උදහ කිතයි කතෝ ගව සිබරං තුඟ නරජා ගත රාමමි ලංජා කමඤාඤ තුගනකා යකෝ ග්‍ර කිතයි ගව මෝ කිතා නිආදී කබන්නක
1: Kejayaan yang kita perolehi hari ini bukan kerja saya seorang. Ia adalah kerja kita semua dalam Dewan dan Rakyat Jelata. Memang benar, kini itu wang akan khas Sarawak. Sarawak, tanggallah, begitu baik, begitu maju. Alah tujuannya tepat dan mempunyai prestasi ekonomi. Yang berlainan, bahkan Perdana Menteri mengatakan Sarawak ke depan sekali dalam Malaysia.
2: Yang amat berhormat Dato' Patinggi Tan Sri Dr. Haji Abang Abdul Rahman Zohari bin Tun Abang Haji Openg, Premier Sarawak.